0: ლემანიკ ჩუშერი ბაყილ რომალ რეჩ ჩერი იშ ვე კორი იკას ლემალ ჩუშერი ბაყილალ რი იშ კიშკამ ნარი კატეკუტ ვერი უშლაბი შელ კუბანო ჩეკაკამ რი უჩაკრი ი ბაყილ რი იშ კო იკას ლემალ რე რომალ რეჩ კონოხელ რი გვიდაკ ჩე ქე უსული ბისახ რი უშლაბი შელ რეჩ რი დიოს რი ეარე ერალ კვალ რი დიოს კატეკორი რი იშ მანშიკამ ტახუნ უშლაბალ ჩეში მეტალეკ არეჩრი იშ კიშ საქჩი ხუმულ პარიში პრიკილ რი იშ არეში კამ ხუნ უშლაბშელ რეჩ ხუნ ალკოლაშელ რომალ რი კიტი სანიკ ჩეშუპან ჩყეჩ რი უხ ერუკ ვერი რი უხ კუია ოკ ყრყ ყჩი აბა ტატშელ რი ტიო შლახ უშლაბშელ რი არე კურე ყრიპ რუკრი უშლაბალ უხ ეკუკუ ჩყავაშ რი უხ ჩე ოხრალ კვალ რი დიოს ოხალ კვალ შელ ეშო ოხე ოხახეჭ ებანელ ოხახეჭ ებანელ რეჩ რი დიოს ე ოხახეჭ ებანელ რუკრი კრისტო რომალ რეჩ შერი უხ კოხკოხი პარი კაშ რუკრი არე არეჩ რი უხ კორი ყაყიხი რუკრი არე რომალ რეჩ შერი ინ კინჩო მახ ჩი ტაყრი კეშ რეჩ ვე კამიკრი მანიმ ტარი ჩუუჩ რი ყიხი ჩე ალხენარი ყუკრი უხ რომალ რეჩ ჩერნოხელ რი უჩულევ რიემ ჩიკ ალხინა რი ერალ კვალ რი დიოს ვერი უუჩულევ შუკუხი ჩუშერი დიმარ მანშრახტ ვერი კატეკუტ რომალ რი არე ჩეშუკოხ რი არე პუი ვერი კატეკური ვერი რუკრი რე იბალ რი არე შუკუხე კრიგიხ ჩიკ ტოტახი საშნარი ჩუვაჩ რი ყიინაყ არეჩ კოკპარი წოყოპიტახემ რეჩ რი კიხილ რი ერალ კვალ რი დიოს რომალ რეჩ შერი უხ ყიტამ ჩეკტე პავე ყიხრი რონოხელ რი უვე ჩულევ კურაყაყეხნა უშირი ხაჩარი ლიკ უვე ჩრი აკალ კატეკური მანშუვიტარი უვე ჩულევ შოყუხე რი უხ ჩეკორი ნაბეტყ უვე ჩრი უშლაბშელ ყუკ კაყარი ყაჩი ბაუ კუშ ყანიმა ეხყიეხ რი უკოლოტახემ რი ყაბაყილ რომალ რეჩ ჩე ყიეხ რი ყაკოლოტახემ იარე ტაყჩი ყიყილ რი ხასტაყ ჩე ყიეემ მან ყიეხ და ჩინა კური ვე ყიყილ ხუნ ხასუვაჩ ჩე ყიეემ ხას კური ეშიკ ჩინა ყაპან ჩი ხუმულ რი კატეკუტ არე ტაყჩი ყიეხ რი ხას ხუნ უვაჩ ჩე მან ყიყილ ტახ რუკ ჩუყაბალი რი ყიეხ კატეკური შყუხე რი ტიოშლახ უშლაბეშელ კპერი ჩე ყატო იქ რომალ რეჩ ჩერი უხ მან ყეტამ და ხას კაკატა ო არე ტაკჩი რი უხ უც კუხჭავრ რი დიოს კატეკუტ რი ტიოშლა ხუშლა ბაშელ რი არე კჭავ პაყავი რუკ სიპლა ხოყეხ ერი არე ჩე კრილ ტაკრი ყანიმა რეთამ ხას რი ურაგი ბალ რი ტიოშლა ხუშლა ბაშელ ერი უჭავენ პაკივი რი ე ტიოშლა ხტაკვინაყ ხრი ხაჩა კრილ რი დიოს კატეკური რი უხ ყეტამ ჩე ხაჩინ ტყრი კიკილო ყოყეხ რუკ კიკოშ რი დიოს კჩაკუნ კუკ პარნოხელ უცილ ჩკეჩ ეარე არეჩ კორი უცილ კუკ რი ეარე ჩე კიუსიკი ხაჩა კრახ რი ურეიბალ რუმალ რეჩ ჩე რი შერილ ოხერ კანოკ შოყუხე შოუკო რი ეარე ოხერ კანაყ არეჩ ჩე რი ეარე ეხუნ უვაჩიბალ რი უკოხოლა რეჩ რი არე არე ნაბეალ ჩკეჩ სიბლახ იაჩალაშიკ კატეკური რი ეარე ჩე შუკო ხოხერ კანოყ შუკუხე შუსიკი რი ეარე კატეკური რი ხაჩინ შუსიკი შუკუხე შუიარი სუკილ ჩკეჩ ერი ეარე ჩე შუიარი სუკილ ჩკეჩ შუკუხე შუიარი ყიხილ ჩკეჩ კატეკური ხასკური გიმიხჩინარი კამეკ ვეკორი დიოს ყუკ ხაჩინ კური ყაკულელ რი არე ჩე მანშუტას ტარი უკოხოლ პარიკეშ შანე შუიარი არე პარიკეშ რეჩუცილ ჩყეჩ ნიმლახ ყონოხელ ლამანკუიად კური რონოხელ ტყობ ჩყეჩ რი უხ ხაჩინ კბნოუნარი ხუნ ყატბალციხ პაკივირი ე არე ჩე შუსიკიხ რი დიოს არე რი დიოს ქიოური სუკილ ხაჩინ კბნოუნარი ხუნ ყატოხციხ არე რი კრისტო ხესუს ჩე შკამეკ ხასკუ გიმბიხ რი არე შკასტა ხუვაჩ კოპარი რიკე ყაპრი დიოს ეკუტატ ოპ ყვირი ოხ ხას კური kuhach na kawach ruk ri ulokok ebal ri Kristo, lare takrik ash, alare takri shibrikil, lare ri okatanim, lare takri wihar, lare ri chanalik ih, lare takrik ash kipechkir, lare takri chich rechchor, hachari kubihri utsihrit ibtalik.
1: Aumal riat, paranohel tak ih kuh kamisashik, ri uheri. Hachari achir cheke kamisashik.
0: Katekut. Parunohel takweri. Riuh kuchak anek. Rumal riare. Chekuhulo kokeh. Genakut. Riin utskinchomanek. Wetam cheri kamikal. Rik aslemal. Riangelip. Ritak ahawibal. Rikamik. Richwek. Ritak chokabalil. Riaksik. Rikim. Onhunchik hasuach. Manka kawintari. Kuchach kawachruk. Riolok ebal ri Dios, shishok alejesahrib pari Cristo. Romanos capítulo 9. Riin kimbihri sakalachzih pari Cristo. Riin man imbanal tzichtach. Rinuchomanik utsrilik kubangweri ruk ri Dios lakushlabeshel. Kohun siblach pis, ehunim lach kesh pari wanima. Rumal rech, shiriin kingwach cheshas in, inganatema. In tasatal ruk ri Cristo, arech utz ekori ewachalal, ri e are, che erech nuhukat rumal ri bakilal, ri e are, ri e ach Israelita, ri e are, che ek itisan hacha yalkwashelab ruk ri kihil, ruk takri jabbalkab, ruk ri pishab, ruk ri kihalanik, ruk takri chinik banom. Shokuhe ruk ri oher tak kimam, ishas ruk. Rikibakil shelulok ri Cristo, riare chik ochikah pubir nohel hastakuwach. Teuchitalek ri Dios chubek ir chubesak. Amen. Manchata shisach riutzih ri Dios. Rumal rech che mankonohel tari erihalil ri Israel each Israel. Kneba erihalil ri Abraham. Mankonohel tach eralkual. Katekut. Rumal ri Isaac ri erihalil kohunubi. Werikubih, mang earetari elkual shel, areshri bakilal, eralkual ri Dios, shui eehatalik eehalil, ri eralkual ri tzih che hekebamu bishik, areguatak ri utzih ri tzih hekebamu bishik.
1: Patakwe ihri, ri inkimpena ri erisara, kohina hunralri.
0: Katekut, nimchina chuwachweri, ri rebeka jawab ishokchik. Rumal shui hunachi, chiare risak katat. Katekuri, are takchi maha kril kiwach, e are takchi man kibonom tari utsil onritzel. Arech kakalhanikche tsokopatalik ri Dios, are takchi kusiki hunwinak. Weri kubono rumal urayibal riare, chikusiki hunwinak, eman rumal tari uchakri winak. Shubih chrech ri Rebeka.
1: Rina beal. Kupatanih nari richa kashel.
0: Hachakubih ritz ibatalik.
1: Riin shinlogok eh rihako, e shinshutuh ri Esau.
0: Hasku kimbih nari, lachiman suktari Dios, manjetah, rumal rech sheriare kubih chrech ri Moises.
1: Riin kintokobisah na wach ri riare, cheriin kinwah kintokobisah wach. Eriin utz kinwil riare, cheriin kinwah utz kinwilo.
0: Mangareta riwinak ri kahawan hun hasuwach, on chi kahawan kutihanim. Shani are ri Dios kut obisan wachah. Shani ri tzih kubih chrech ri faraon.
1: Ri in katinkoho parinu raibal, arech ri in kin kalahisah hawuk atri rinuchokab, yarech nim kilitah wirinubi parnohel ri wachuleu.
0: Shahekuri, kut obisah huwach hun winak, ekukoh ri tzel pariranima. Hunchik winak hachari krah riare. Katekuri. Riat kabihnari chwech. Lak olo hunitzelal paranimari Dios. Hachin kkounek kchochen ruk ri urayibal. Riat at winak. At hachin riat. Chekuya o kachochen ruk ri Dios. Rihun hasuwach. Larek binari chrech riare. Rishbanowek riare. Has checheri shinabano. Riahbanal takboh. La mangareta rajauri uleu, arech kuban ruk, chihun utz helik boh, onjung itzel boj kayek jenakot ri dios aretak chiriare shukale hisakri royowal eri uchukab sibalak shuchihori jetak boj rech oyowal erech kibe pariman utztak arech kukale hisakri nimlaju kihil rukri jetak boj che erech ri utokob che chiyoher tzihulok shusukumak rech nimlaj kihil ri uch che shukusikih Manshuita shisikinch kechri a judío. Shaneshokoje shisikinch kechri eman a judío tah. Hachari kubihri oseas.
1: Kimbih nari. Nutinimit chechri are. Rihunche manutinimitah. Ekimbih nanu logre. Chechri hunche manu logtah. Ejawi rishbish wich kech. Riish manish nutinimitah. Kbish nari chivech. Israel koal rikaslik lah dios.
0: Ri Isaías kura kakejuchi kutsonoh puwiri Israel.
1: Aretak chiri ke halabalil ri rakual ri Israel. Heri hachari sanyep rech ripolo. Shivi ke ushib ke kolatah nari. Rumal rech che shas kamikri. Ya haushel utsubanik na kubanor y utsih puwiri uleu.
0: Eje kuri has shubih ri Isaías.
1: Weter ya haushel sabaot. Manshuyata kankuni hach kech riuch. Riuch ujerina kuri hachari Sodoma y Rigomorra.
0: Has kuwarro nohel wari. Riman ea judiotag, cheman shikitzkuhta risukil, shikirak hun sukil, risukil rech rikohonek. Kate kuri, ri Israel che shuteren beh hun pishab rech sukil, riare man shubantari pishab. Has che, rumal rech cheman shikiehta pari kohonek, shaniare shikieh pari kichak. Shikipot ikip chotak riapak paribé hachat ibatalik.
1: Riin kinkoh parisyon hunapak paribé ehun nimalakapak chik chek tzakanik katekut hachink kohon nari chrech riare mangkishtari.
0: Romanos capítulo 10 Yachalashik ri urayibal riwanima eru urayibal rinuch awem rukli dios areche riare Kekolotajek. Ruman rech cheriin, utsu yaik ritzih ki man pakiwi, rihachin tak kah uwech ri Dios. Katekut, man utstah uluk ashik ri Dios kikibono. Ruman rech cheri eare, man ketam tari usukil ri Dios. Are kikitsukuh risukil kechri eare. Shahekuri, man shikahtah, shikohe chushe ri usukil ri Dios. Ruman rech cheri ukis balil rip ishap. Are di Cristo, arech cheke kohonek kohi rik isukil. Jenakut, ri Moisés chutz ibah puwiri utsukil ri bishab. Chek iirna kuulok pari bishab. Chekachin ri kuban na ri bishab. Kohi ri riuk aslemal rumal ri bishab. Katekut, ri usukil ri kohonek kubihwere.
1: Mabih ba pare wanima, hachink paki na ri chikah, wa weri kubih. Arech ku qasahu loqri Cristo waral. On hachink qagbiri parinim siwan. Waweri ku bih. Arech ku paqbaw loqri Cristo waral chich kishol. Rika munaqib.
0: Has ku bih weri.
1: Ritzik si balak naqag kowi chawech riat. Chor ya chi e pariawanima. Chataba.
0: Are ritzik rech riko honik. Cheri uh ka qiya ubishik. Rumal rech. Che weri a chi. Kuya ubishik cheri Jesús a haushel. Eweri awanima kukoho cheri Dios, shuwal jizah owach riare, shas chigishol riekam naqib, riat katkolotag nari. Rumal rech, cheri kohonik rik opari anima, kukamu lokre risukil. Eri tzih rech ri kohonik, chik ocho richi ah, kukamu lokre kolotagin. Laman kubihtari tzibatalik,
1: Hachintik khonch rech riare mank kishtari.
0: Katekuri, mank ot halahoh chikishol ria judío, ria griego. Konohel hunamri kahaushel, ekuyari uk inomal chikech konohel rik esikin chrech riare. Rumal rech, rihunche ruk uk obal kusik ih riubi ria haushel, riare kgoltaknare. Katekut, hasu sikshikri kakaban riare. We mangare na be kuh kohon chrech riare. Katekut, has kakaban cheu kohik we mangare na be kakata riare. Ejasutayik, riare wemankotahun winak kuyau bishik. Katekut, hasu bishik ritzih kakabano. Wemangare nabe uhtakomulok. Hachakuyau bishik ri utzih ritz ibatalik.
1: Sibala helik rikakan, rikikiyau bishik ri utzlah takzih.
0: Katekut, mankonohel tak shikini mag ri utzlah tzih. Roman rech sheri Isaías kubih.
1: Ahaushel, hachin shukoh rikatzih.
0: Genakut, rikohonik kepe rumal riutzih rika yo obu bishikritzih. Eriutzih rik yo obu bishikritzih kepe rumal riutzih rik Kristo. Katekuri, riingiman hunk otochi ah, namashikitata ri eare.
1: Rikichabal shtatahik paronohel riwachuleu, erikitzih shtatahik chikate pariuk isbalil riwachuleu.
0: Katekut, kiman hunk otochi ah, lamanshuchopta ri Israel. Shibitach rumal ri Moises.
1: Riin, kishin wachi shomach nari, rumal hunche man amak tach. Riin kin yak nasi balach oyewal ri chrichun amak chik, che man kota unohibal.
0: Ri Isaías shokuhe shubih.
1: Ri eare, shin kireko kumal ri man shin kitsukuch tach. Riin shin kalachisach wip chkiwach riare, che man shkita tachwech.
0: Katekuri kubih puwiri Israel.
1: Ronohel tak ich shinyari no kapchkech huntinimit, che man knimantag, eche ke kulelanik.
0: Romanos capítulo 11. Katekuri, ri inkin ban hun kotok chi ak, ri Dios, la shushutu hubi riutinimit, manjetag, ri in, la man inhun israelitatag, che inhun rihal ri Abraham, che hukat ri Benjamin. Ri Dios, man shushutuk teubik riutinimit che shucha o herkanok. O man iwetamta o riutzihritz ibatalik puwiri Elías. Aretak chigichau ruk ri Dios, ekuban hun atok tzih puwiri Israel.
1: Ahaushel, sheki kamisah ria ashal atzih, shkitukik tak rikak olbal, reshtabal atokop, katek uri riin nutukel shinkanak kanok, ekkak chekinki kamisah.
0: Katek uri, ¿Has cubierto el cielo de Dios tres Elías?
1: Rien se intes wokup mila chehab, che manshkimer takip chuach ribal.
0: Katekuri, shokuhe kamikri, ekanahinak kanok, kep oshib che usikim rumal riusipanik. Eweri rumal risipanik, man rumal tari kichak. Wetamata rumal risipanikri, risipanik man sipanik tachiri. ¿Has cubierto el cielo de Dios? Rihastak che shutsukuhi Israel. Manshuriq tak, katekuri, ri hachin tak che shikiriko, ri eare, shesik ishri, ri enik achik, shkowiri sa shikri kanima, hachakubih ri utzihri tzibatalik.
1: Ri Dios suyach kesh hungwarina kushlabal, ri eare mankota ki wakoch arrech ke kayik. Mankota ki shikin che utayik chikate pawek ik kamikri.
0: Ri David shokuhe kubih.
1: Chkesh tachok ki meshapa hung ambal, Epahun kolob, arech ke utzako, yarewa ritohbal kech, shkeku marok riki wokoch, arech mankeka itah, eronohel tak ich, shkikusba rikih.
0: Katekuri, ri inkiman hunkot ochi ah, ri eare, la kastih, shetzakik chori abah, manhetari, katekut, ri tsel binem shuban rik kan, shuyari kolotahem chkech, ri mange ahudiotah, Arechri eare esibalah ki achi shomanik. Katekuri, we are ri itzel binem shuban rikakan, ri shi ouri gino manchri echri wachuleu. E we are ri kitu karil ri eare, shi ouri gino manch kech ri mangea judiotah, nimlak utz atashik ri chkech ri eare. Katekuri, ri inkim yechiwech ri ish che mang ish ea judiotah. Riin in apostol chikech ri mangea judiotah. Katekuri, riin nim kingwilwi rinu chakri. Katekut, aretak chikim manwere, are sibalak kingwiyeh, kiman achishom chikech ri eare. Chehunam nukik elkuk, are chikwah ke inkol, ehuhun chikech. Rumalrech, charetak chi, etasatal ri eare, weri hunutsil shuban chirech ri uachuleu. Haskikul matahri, Ari takchi, ketsalahik, we mangare hunk astahibal wachach chikishol riekam nakib, ويتيوش ريئنا بيتاق واتينيك شقوخي خينا قوري قنوخي ريئنيك أحشك ويتيوش لخطاق ريئ راب شقوخي خينا قوري ريوقاب تقريشي ويك أوهوهو نقاب ريشي شي قطو ما بنق ريئات شي أتو ليبو أتو خيو بال شي شتناجي كبوي ريو ليبو أريج ريئات كوكوخي أغوك ريوكيك الريدا بيو ليبو مانيم تاري كاويلا ويب Chua cerita ku kapri cek apa nak? Ongwen diat. Areka waknim kawila wip. Mang at tah rikori urap awuk. Are riurap atruk amriat. Riat kabih nari. Kohuhun tak ukap katoma panok. Are ciriin konukol palpuwiri cek. Henakut. Ehun tak ukapri cek. E katoma panok. Rumah rej. Cek mangkota kikohonik. Eriat. Areri akohonik kebanowik ceriat at kopu wiriche. Mani marsah ba awip, shane chashibih ba awip. Rumal rech, sheri Dios we manshuto takiwach riena betaku kapriche. Chawilampe, shokuhe mankutota awach atri. Chawilampe, rirutsilal eriuchukap royowal ri Dios. Riarek ouchukap royowal chikiwach ri shetsakik. Utsilrani mare. Awuk riat, wekat kanak kampari utsilan. We mangkat kanak tekanok, syukuhe riat, kata saponok ri, kategori, weri eare, mangke kanak tekanok, she mangke kohontah. Kenak nari puwiri ucean. Ridios siblah kou kowinim, she kiunak china humul puwiri ucean. Rumal rich, weri at, syata saponok chrech riqas acean olivo, Eshatnakik puwiri hun utz olivo, che mangache altah, nim lakinak ik chinari, reheta kukap riche, che puwi rikiche alwi. Yachalashik, rumarech cheri inman kingwahtak cheri ish, matayuetam, weawatalik tak hastakri. Rumarech cheri in kinshibih wip, chiwechweri ish, nim lakkiwili wip pari nohibal. Hunuhukat chkech ri Israel, Ohun kaulah kanimare. Jika dena arechi kono Henry mangya judiotah kyokna. Kategori kono Henry ri Israel ke koltagnare hachats ibatalik.
1: Ciparisiong penawiri riakirinel kukiakna wiri mangkohoniktah pariunik ahal kawiri hakob. Yarewa weri richapalka wechri in kukri area. Aretak cikin kiakna biri kimak.
0: Ri eare, rumal ri utslah tsih siwach ri ish eikulel. Kategori, ri eare, elokok em rumal rech che shesik ishik rumal kech ri ekitat. Rumal rech, aretak chi, ri Dios, kuya ri usipanik, ekisiknik ri are mankuk eshta ri utsih. Kategori, hachari ish oher, mankishnimant chuwach ri Dios, erikamik ri ish shiatak ri sachbal mak chiwach. Rumal rech, cheri eare mangshenimantah. Kategori, ri eare kamikri mangkenimantah. Rumal rech, cheri ish sachatahik riimak. Are cheri eare shukuhe kamikri kasachatahik rikimak. Ri Dios shubno, chikonohel riwinak mangkenimantah. Are cheri eare kuyari sachbalmak chikech konohel. Nimlaktak siwan rech ri ukinomal. Riu nohibal eri retambal ri Dios. Mankuyatah ketashik ri upishab. E mankuchoptah ta ube al ri ube.
1: Rumal nakut. Hachin shretamah hun ih uchomanik ri Dios. Hachin ri akhpish banel chrech riare. On hachinok kou ya omna be chrech riare. Rech kuyar riare. Ritokbal rech chech.
0: Rumal rech. Cheronohel kas petina kulok ruk riare. Petina kulok. Shasrech riare, epitina kulak chech riare riqihil chubeqih chubesak, amen. Romanos capítulo 12 Riin, siblak kinta chiwech riish achalashik, pari ulok oqebal uk oishri Dios. Chiyaba iwip riish, ishkachahun tioshlak kashlangwa, ut chiwech ri Dios, ruk riik aslemal. Aregwa riqastih, Ekhilanik rakawshik kiban riish. Katekut, mibano hacha kupan wewe chuleu kamikre. Aret ba rikak ichomanik kishuk esho. Ekishuk ono cheri ish utski wilri ura yebal ri Dios. Ri utsilal, ri utsrilik, ri nim lachzaat ubantachek. Pari ubiri sipanik ri shiatak chiwech ri in kim yeh chiwech iwonohel e chiwech chihu hunal. Nim mi wilba iwip, shuwiri ri rakawshik. Are nim chiwilawi iwip iwonohel. Heri hachari ikohonik shuyari Dios chiwech. Shane rumal hachau ubanik ri abakil. Kohu huntak utsakatil, eronohel utsakatil kori uchak. Shukuheri Ukshahun chibakilal pari Cristo Jesús. Ekonohel chiutsakatil ribakilal. Ukhitsakatil chkihuhunal rienik achik. Kohalahok tak sipanik kuk. Kheriha chari sipanik yatahinak chkech. Eweri arek ori sipanik rech ukasheshik utsihri Dios. Chkbanabari kachak hachari kakahonik kolek. Weri arek ori sipanik rech ripatanehik. Chukpatani hokba, weri arek ori sipanik rechri tihonik, chuk tihonok. Weri arek ori sipanik rechri uts kukchawik, chuk chawok. Rihun cheke yawik, mucho machto hibaluk ashel. Riare cheke taknik, uts bach taknok. Rihun cheke tokobisan uwachri meba, chubana ba ruk sibalak kikotemal. Riish, mag ohi kebulu kokibalik ush. Chipak chihritzel. Chishima iwip ruk chukap pari utsil. Chilokok ek chibil tak iwip. Chishima iwip pari achalashik ip. Eiwunohel, chihuhunalare utsrilik chibna china rienik ah chiwachri ish. Ruk hun utslach achishinik pari uchukap riushlabal chipatnik bari ahaushel. Ruk nimalach kikotemal pari eyebal. Ruk hun nimalach chukap pari kash. Ruk rich awem ruk ridios ronohel tak ih. Kas utsrilik chibanari rakawshik chikech ri etioshlak takwinak, chibana utsalak kik ulashik ri enik achchik. Cheite uchir ri kishko katah, cheite uchir mi bihitzel pakiwiri eare. Chishkikot ba kuk ri ke kikotek, chishok ba kuk ri ke okik, chishnok ba chrech ri utsil nimlak iwonohel, mishkanak kampari nimal, chinitsarisah iwip, nim mi wili iwip pa inok bal. Mi ban ritzel chechri hun chechu ban ritzel chiwech. Chukohiba pariwanima, rihastak chew uts, chikiwech konohel riwinak. Chishkolba parinimlach utsil kuk chinimlach konohel, wekishkowanik. Mi ban ikatok tzich, ishlok alach tak huachalal. Chiweyer chekperi oyowal, rumalrech chets ibatalik.
1: Inrikin banonari atbal tzich, reinkin tohonari tohbalil, kchauri ahaushel.
0: Atekut.
1: Weknumikri akulel, chayabariwa. Weriarek chakihuchi, chayabari rukia. Aretachi kaban at weri, kakohri riak, puiri holum.
0: Chabanaba cheri tel mankatuchak tahriat. Katekut. Chachikabari tel rukri utsil. Romanos capítulo 13. Chenimanok, chikihuhunal konohel winak. Chikech rienim takwinak chek ori keqlen. Rumal re cheman kota hun kowinem cheman petinak tchiruk ri Dios. Iare ri Dios shiyo kowik. Rihun chik chokhin ruk ri kowinem, shukuhe chokhin ruk ri Dios. Katekuri, rihachin takman keniman tchikech ri eare, kori ri katok tzih pakiwi. Rumal re cheman kot chiprikil ri chikiwach ri katal tzih are tak chik kban ri utsil. Shane ari takchik ban ritzel. Riat, lakawak man kashibik tawib, chuwach riko winem, chabana bari utzil. Eriat, kayatak nari chawach usalak takzik kumal kechri eare. Rumal rech, che rumal riare, ri Dios kuk amriabe. Katekut, chashibik ba awib, weriat ka ban ritzel. Rumal rech, che riare, man shaktalok kori chich rech chok bukab. Shahekuri ri Dios kuban ri katbal tzich, iku kakhisach wach ri hun chikibunaw ritzel. Katekut, rakawshik che hun gwinak kinimanek, man shuwita rumal ri shiprikil, شوچری قتبل تیخ شانه شقوقی رومال ریو چومانیک برانیما لمن رومال تکو واوری چری ایش کی توخ ریال کبال رومال ریچ چه ایک او یخپتنینیل که چری تینیمید چه که چکون رومال ری دیوز پاوی چکری چی آبا چکیچ چکی خوخونال ریاره ری تقلیک کیا چکیچ ریخ مولول الکبال الکبال کیا چی ریچ ری تخونیک کیا چی ریچ ری قتبل تیخ رینیمانک کی اچریچ رینیم اوبانک ریو قیخیل کی اچریچ رینیم قیخیل می کوخی با ایک اس کوک ری وینک شویچ بنا ایک اس روک ری لقوق ایوال ایک اوش کوک رومان ریچ چه ری خون چه کو لقوق ایخ ری خون چک شوک اس لیماخ ری بیشا رومان ریچ ری تقنک چه کو بیخ
1: مت مکون روک ایشو قچی مت کمیسانک مت الاغانک ماواخ ریو خستق خون ویناق چیک
0: ارنوخل رینیک اخ چیک تقنیک شخون کبون پاوی چیخ ری
1: چا لغق ایخ ری خون چیک خچایو لغق اشیک اوی بریاد کبانو
0: ری لغق ایبال کوش من کبان تری ایتیل چیچ ری خون چیک ری تقات بیشا باری ری لغق ایبال کوش ری ایشی ویتام خستق ری قیخ اوخ کسلک وی کامیکری کامیکری رخوشیک شری اوخ اوخ کستخیک کامیکری ریکولو تخیم نقاخ کوی چینا چوچ ریخون قیخ اری تقچی شقق امری کهونیک که کیس ریق اب بیتی نقچی و لقری قیخ چی ابا کنق ریو چاک ریق اقو مال ایچق کهو با خونت ایق ریچ سقیل خچایش کو با قیخ چکو خیری ایک اسلی مال پا ریو چیل میسی پوخی ساخی پام پتق ریو ایم میش قبریک میش مکون روک ایشو قچی میش اخنیک اون میشه چی شومانیک چی شد چیقی نق روک ری خوشیل خیسوس کریستو ای میش بیسان روک ری ایباقیل چره چوبانیک تق ری او رایینیک رومانوس کپیتولو 14 ری خونوینک چی تو قار پاری او کهونیک او چو کلاشک شی بنا میکو لیلاخ تق ری او چومانیک هنکو چوماخ چی کهونیک کتی خرونو خیل کی وچ ری کتی خوویک کاتکوری ری تو قاروینک شوی کتی خریچاخ ری خونچه کوایک ماری تسلاخ وچ خونچه من کواتخ ری خونچه ری من کواتخ موبن با قد اختیخ پوی ری خونچه کوایک ری دیوز او چو کلاشه کبانوم ریاره ات خچین ری ات ریچ کبن قد اختیخ پوی خونخ پاترنینیل ریچ خونچه وکت اک اک اونکت اکیک شوی ری رخاو کو ریچ چریچ کاتکوری کتک ایری رومال ریچ شریا خوشیل که کوین ری کویاری و چوقاب ویک اخون وینق نیم کل وی خونق ایخ چوچ چوچ تقری نیک اخ چک قیخ خون چک وینق کچو ماخ چه خونم رو نخیل تقری قیخ چا یابکن کنو خیل ری وینق باری کچو مانک ریاره چه نیم کریل وچ ری قیخ وری چوچ ری خوشیل کو بنوی ریاره چه کیوا ایک وری چوچ ری خوشیل کو بنوی رومان ریچ چه که ملتیو شینچ ریچ ری دیوز کاته کوری ریخون چه منکو اتخ وری چوچ ری خوشیل کو بنوی ای که ملتیو شینچ ریچ ری دیوز رومان چه منکو تخون که اصل پا ریچ وی منکو تخون که کم پا ریچ وی وری اوخ کوری قک اصل مال کوخ اصل من چ ریچ ری کریستو ای وری اوخ کوخ کمک کوخ کم پا ری خوشیل شخی کوری کوخ کسک اون کوخ کمک ری اوخ اوخ کو پاریا خوشیل رومان ریچ چه ری کریستو شکمک اشکست خووچ اریچ ری اری کوشی که خوشیل چکیچ یک منقیب اچکیچ ری اک اصلیک کاته گود ات خچین ری ات اریچ کبن قد اوخ چیخ پو ویریا وچلال ات خچین ری ات چکا چیلا خووچ ریا وچلال ری اوخ اونو خیل کوخ بینا ری چووچ ری اوقت بال چیخ ری دیوز رومان ریچ چه چیبا تلیک
1: رومان ری نوک اصل مال چاری اخوشل رونوخل اقنخ کو مخنا ریب چنواچ ریین ایرونوخل اقخ کو یانا نیمو قیخ ری دیوز
0: وری کو بیخ چی چقه خوخونال کو خوپن ناری چوچ ری دیوز مقبن قد اوخ چیخ بقوی چقه بیل تقی ارینی او چوبانیک چقه بناری قد اوخ چیخ ری رخوشیک اری چمن قد اوخ تخون خاص وچ چوچ ری قچلال رچ او چاقیک ری این ویتام قسوه تم پاری اخوشل خیسوس چه من کت خونی چیل خسووچ شوینک آری چووچ ری خون chikuchomak che itzel riwa. Katekut, we itzel chuachriare, itzel nakuri. Rumal rech, we shar rumal hungwa, keshkamayowe kriawachlal, riat mankot ulokok ebalak ush. Makamisah rumal riawa, rihunche rumal riutok obria haushel shkampuiriare. Mikoh bari uts ichomanik chuachri itzel tzig. Rumal rech sheri rahawi balri dios, mankot pariwa, o manriukia, shaniarek o pari sukil. Pari utzil e pari kikote malruk ritios lahushlabshel. Rihun cheheriku patanihri Cristo, uts chuachri dios, echkiwachri winak. Arech kterne behri hastak chekuya ori nimla hutzil, ri utstak chomanik che uts chkech konohel winak. Matukihri uchakri dios, charuk hungwa. Ronohelwa kas uts. Katekuri, itzenakuri, aretakchi kuwa hun winak, wekupan kash chrech hun winak chik. Utskwa were, wekayakan ritir. Eri amaha, ironohel rihastak wachri kapanowek, chikitsakri awachlal, rumal on kutokarik, rumal weri. Riakohoni kriat, chaklo ba chuachri dios. Utsrech riwinak rimankubant katochtik puwi, aretak chikuchoma has rikubana. Katekut, rihunche ruk kepuk ushkuwaek, ko katochtik puwi. Rumal reche mankubanta weri, rihasri utskohonik. Ernohel rihastak wach cheman petinak teulok chipari uts kohonik. Waweri shas makahwi. Romanos capítulo 15. Riuch, cheriuch kotak winak, rahaushik kakakulah, rikitukaril, rimangek otak. Emakatsukuch rihastak rich rikarajibal. Chikahuhunal riuch, chakbanari utsil chuach riahil tsakat, arech uts. Kuk mau lokrchrech di hunchek. Rumal rech, cheri Cristo, mangaret shutsukuch ri uraibal riare, hacharit ibatalik.
1: Ri etel taktir kech ri eare, chek ketala hawach, tsak chwi riin.
0: Shahekuri, ronohel rish tsibashik oher tsik kanok, tsibashik rech, katihoshik riuch. Arech rukri chukab, erukri kubisbal kushkuyarit ibatalik chkech. Kukuhi bari qeyebal. Arit bari Dios, rechri chukabalil, rechri kubisbal kush, kubonog bachi wechri ish, che kukuhi hunamri iraibal, chibal taqiwib, hachari Cristo Jesus. Arechri ish, ruk hunami guanima, e hunam ruk ichi, nim ki wilwiri Dios, riutat shel riqahoshel Jesus Cristo. Uts ukulashe kiwib chibna, jehas uts ukulashe kri ish shubanri Cristo. Arech kipetik ri uqihil ri Dios. Rumal rech cheri in kimbir, ri Cristo, shokikak yuk kech ri eare. Che katomu wik kikowil. Arech kuya uwechruk ri saklahu tzih ri Dios. Arech kipantakik ri tzih, che bimch kech ri eohertak kamam ri ea judiyo. Arech konohel ri amak, che man ea judiyo tak, nim kikilwi ri Dios. Rumal ri lokok ebaluk ush ri are, Jehas kubih ritzih tzibatalik.
1: Rumal kuwa weri, nimalak katin wilwich kishol riyama, cheman ya judiyotak. Eriin kimbishok nari riyukihil riyabi.
0: E kubih pari tzibatalik chik.
1: Ishamak cheman isha judiyotak, sibalak chishkikotba kukri ewinak.
0: Ishokuhay kubih chik.
1: Konohel amak cheman isha judiyotak, nim chibilawi riyahawshel. Ekonohel siwan tinimit kat kibishok.
0: Shokoheri Isaías kubih.
1: Katushnik nari riutush rihese, riare echek walahik arech takampa kibi riesiwan tak tinimit, riesiwan tak tinimit kori keyebal ruk riare.
0: Ridios rech ri eyebal, kuyat bachiwech sibalah kikotemal, erinimlah utzil pari ikohonik. Arech kukohitaba sibalah eweyebal rumal riuchak ritioshlah ushlabashel. Riin, kas ut kinchomak piwi, yachalashik, cheri ish ish nohinak chrech utstak chomanik, cheri ish utstak inohi balk olek, e cheri ish kishkowinik kisukumak chibil takiwib. Katekut, riin shin tzibak chiwech nikahko tak tzih, arech ri ish uts unatisashik kibangweri, rumal ri usipanik ri dios cheshiatak chwech in, arech ri in inhun ahpataninel rech ri Cristo Jesús chikishol riman e a judiota inahyuk chrech ri utzlachtzir rech ri Dios arech riman e a judiota ehun utzlachtabal toqab e etiosh pari tiosh lahushlabshel shahekuri ri in kowiri kuya o nimkin wilwiwi pari a haushel Jesús puwiri uchakri Dios rumal rech Cheman ya tal tuwa chwechri in arech kin bi hun hasuwach chiri Cristo mangumal tri in shubano arech ke ni manik ri heta qamaqchik shashuk ri kitih eruk ri kichak rumal ri uchak taqri kutbal etaqri maybal erumal ri uchak ri rush la bashel ri Dios chi pari Jerusalem kate pari ilirico shimbano arech che ke bantaje kri utslachtsi chri Cristo ri in konim lach nuk ihil rumal cheri in shiman ri nuchak. Shui petak ri tinimit hawi man bim tri ubi ri Cristo. Arech ri in man king wal hisant puwi uchak hunchik. Katekuri, ri in shiman ri tzibat alik.
1: Ri hachintak man bim ta wari echkech, kil na ri weri. Ri hachintak che man kitom ta weri, kikichok ubeal weri.
0: Rumal kuwa weri. Para nohel mul man yatal tchwech arech ri in kimbe pari itinimit. Katekut, kamikri, rumal rech che man kot chi hun nuchak patak wetinimit ri, eri in chi pakki hunap ulok siblak nurayim kimbe pari itinimit. Aretak chi ri in kimbe na pari España. Rumal rech che ri in kinguyek che kinguil na iwach, aretak chi kinkash chila, che ri ish kikut na guri ri chunuwach ri ube, we amakri are takchi shnatakhik umal khun nimalakh kikoteman rumal rech she shinwili wach katekut kamik kimbe pari Jerusalem arech ke impatni khriatyosh lakh takwinak rumal rech she pari Macedonia e pari Akaya shkakh shikiya kikuchukh chke khriatyosh lakh takwinak pari Jerusalem ri are che eme bai herishkakh erakhawshik che herishkipno Weri mange a judiotak, kamikri, kokuk, ri uslaktak kushlabal, ri eare shokuhi rakawshik, che ri eare, kekipetnih ri eare, ruk ri kimebil, rechwe wachule. Are takchi shintotak chewe hastakri, eshiatak kan ri kuchuh, ri inkinelubik, wa kimbe pari España, kinkatan pari itinimit. Katekuri, ri ingwetam che are takchi kinokri pari itinimit, Inohinak ri, shrechtak uteuchibal ri Cristo. Katekut, reinkintaweri chiwech eacharashik. Rumal ri kahaushel Jesús, ri ulokokebal ukoish ri ushlabeshel, chikohoba ichukab, pari chawem, echitari utokobri Dios panuwi, ri in, arech ri in, kinanimahek, chikiwech ri mankot kikohonek, pari Judea. Arech, rikchuch, Chikikamubik pari Jerusalem, kas utzba kikilo ri etioshlak takwinak. Errukweri, ri in, kimbeba iguk ruk kikotemal. Ekuyaba ri Dios chwech cheri in, kinushlanik iguk. Ri Dios rech ri nimlak utzil, kukuhiba iguk nimlak iwunohel. Amen. Romanos capítulo 16. Ri in, nimlak kinchilibek chwech. Kas utzuk olashik chibanari kanab febe, diakonisa chrech rikomontios rech risengrias. Chiaba chrech pari ahaushel hun utzlach upetibal, hechasri kas takal chkech rietios lach takwinak. Echi patani riare paranohel rihastak chekuta chiwech. Rumal rech che riare hun topanel chkech uch iternel rech ri Cristo, eshokuhe topanel chwech ri in. Chia hun rutsil kiwech ri priska eriakila. Ri eare, yachchukunel wuk ri in pari Cristo Jesús. Are chikito uwech ri nuk aslemal. Ri eare, shakkepri, shkohi wiri kik aslemal, emanshuita ri in chek onuk askuk. Shane shokuhe konohel yetiosh lachtakwinak, cheman ea judiotak. Shokuhe chia hun rutsil kiwech ri ekomontio chek kimulikki pari kachoch. Chia hun rutsilu wach ri nulo alak epeneto. Rinabe winak pari Asia, che shia chech ri Cristo. چی یخون رو تیلو وچ ری ماری چی سی بلخش کسک رومال شو تو قبیسخی وچ چی یخون رو تیل کی وچ ری اندرونیکو اری خونیا چی ای وچلال ای وچیل پا چی ری ای اره ای ریملخ تق اپوستول چیچ ری کریستو اره تق چی مخا کی نوک این چی یخون رو تیلو وچ ری امپریاتو ری نولو قلاخ پا ری احوشیل چی یخون رو تیل کی وچ ری اربانو ری اریک چکون قوک پاری کریستو ری نولو قلخ اوستاکی چی اخون رو تیلو وچ ری اپیلیس چی شو قلخی ساخریب چی اوچ پاری کریستو چی اخون رو تیل کی وچ ری اخو پارا چوچ ری اریستو بولو چی اخون رو تیلو وچ ری ارودیون ری اری چی وچلال چی اخون رو تیل کی وچ ری اوویناق ری رچوچ ری نارسیسو پاری اخوشیل چی اخون رو تیل کی وچ ری تریفینا اری تریفوسا چی که کس پاری خوشیل چی یخون رو تیلو وچ ری نولو قلق پرسیده ایشوق چی سی بلخش کس پاری خوشیل چی یاری رو تیلو کی وچ ری روفو ری شیسک ایش پاری خوشیل اری اونان چی شکوخه نونان ری این چی یخون رو تیل کی وچ ری اسین کریتو اری فلگونتا ری ارمس ری پتروباس ری ارمس اری ایچالاشک چی ایک اوکوک چی یارو تیل کی وچ ری فیلولوگو اری خولیا ری نریو اری رناب ایشو قوخه ری اولیمپیاس ایشو اکنوخه ری اتیوش لر تقوینق ایک اوکوک چی یخون رو تیلی وچ چی بل تقی ویب روک ری تیوش لر تقبانک کنوخه ری اکموم تیوش رش ری کریستو کی کی یخون رو تیلی وچ ری این کین تاو ری چی وچ یا چلاشک چی کلوی ویب چی کی وچ چی وی ایتل تقوینق چه که چه خونیگ ای چه که کی بان ری تیل پوی ری تیخ چه شکم ایش میش بی کوک ری ای آره رومال ریچ چه وی وینق ری من آرید که کی پتنیخ ری قحاو شیل کریستو شانی آره که کی پتنیخ که چه وی ای آره ای که کی بی خلیگ تق تیخ چه اوز چه کی وچ ری وینق چه ای تو قار پا کنیما پارنو خیل کولی بل کیا و بیشک ری ای نیمانک ای ری این کین کی کوتی کی ومال ری ایش کاتی کود ری این کین واخ چری ایش کش نخینیک پاری اوتیل اچه میش نخینیک پاری ایتیل ری دیوز چریچ خماریل کمی کری کو قخبه ری ساتناس چو شری ایوکن ری اوسی پانیک قخو شر خیسوس کریستو کو خیبا ایوک ری تیموتیو چه کچکون وک ری این کو یابا نقون رو تیل ایوچ اشو قوخه ری لوسیو ری خسون اری سوسی پاترو چه ایوچالاشیک
2: Rin kin yahun rutsili wach pari ahausiel, rin in tercio, chesin tipa huet sepanik ri.
0: Rigayo, kuyapan kun rutsili wach, riare chik opa wachoch ri in, e chik opa ri kachoch konoheli komontios. Rierasto, riakololupok ritinimit, kuyapan kun rutsili wach, shkuhe kuyapan kun rutsili wach, rikachal cuarto. Shrech riare. ریاره چک کونک کویاری چوقب خریخا چا کوتاری اوچلختیخ چه کین یاو بیشک ری این چه اره کین یاو بیشک ری خیسو کریستو اره او قلا خیساشک چی وچ خون اواتالک خستق چه بطلک پاری ماتالک پا خونالک چو بیق ایخ چو بیسق کاته کود کمیک ری شو قلا ری ساخریب رومال تق ری چی بطلک چه شکی یاو بیشک ری و پیتک رومال ری خونالک و تقنک ری دیوز شو قلا خیساخریب چکی وچ کنو خیل ری خشین تقریبا ای خودیو تخ اره چری ای اره اینی منیل پاری کهونک چری چری دیوز ری شویر نیم ری تنبال رومال ری خیسوس کریستو چری چری اره ری قیخیل چوبه قیخ چوبه سق آمین ری نبه وخش چیباش چکیچ ری اخ کورینتو پریمیرا دی کورینتیوس کپیتولو اونو Ri Pablo, che sikim arech kushik, utakon ri Cristo Jesús, rumal ri urayibal ri Dios, e rumal ri sostenes che kachlal. Chech ri ukomontiosh ri Dios, chik opa Corinto. Chikech ri etiosh rinak pari Cristo Jesús. E sikatalik arech keush, etiosh lagtakwinak, huk onohel ri kikisikih ri ubir Jesús Cristo, para onohel kolibal. Kajoshel, kech ri uj, e kechri e are. Junto kop chiwech, enim la hutzil pari ubiri Dios, riqtat, e pari ubir y a hauxel Jesús Cristo. Nim kin wilwi ri Dios, paro nojel kakbal y umal ri ish. Rumal rech ri utok op ri Dios, che si atak chiwech pari Cristo Jesús. Rumal rech che si balach, shikam pari are, ronojel inomal. Ronojeluk inomal ri tzig. Ronojeluk inomal ri et amabbal. Rumal ri chukab chik opiwi, rukri kambal noj rech ri Cristo. Shahek uri, mankot chihun usipanik rito op krahna chiwech. Pari kiwiyehna chikukut wirip rikahawshel Jesús Cristo. Riare, siblak kishukowir sahnare, chik atena pari kispal. Arech mankot huni tseliwuk pari uk irikahawshel Jesús Cristo. Ri Dios mankuk eshtu tzig. Rumal riare ish sikitalik chrech rinimlak komon. Uk amik ib rukri ukohol Jesús Cristo, kahawshel. Kinta chiwecha chalashik. Pari ubiri qahawshel Jesús Cristo, che chikolok shakhuni tzig, che mank kohit ha chobu ib chishol. Shani hunam chi wukahi wib, shapahun ushlabal, e shapahun chomabal. Rumal rech ish wachalal, shtzihosh chwech, piwiri ish kumal ri ewinak ri kloe, che koha chobu ib chishol. Arekin chomak rumal gweri, che igunohel kibig, ri in inuwinak ri Pablo. Eriin inuwinakri Apollo. Eriin inuwinakri Cephas. Eriin inuwinakri Cristo. La pirtahinak patak chakapil ri Cristo. La shkohri Pablo chore ribbal rumal kutkopsahi wach ish. Ri ish la shikamri kasna pari ubi ri Pablo. Nim kinwiwi ri Dios rumal rech che mankot hun winak chishol ri ish che shimanu kasna. Shakshuine ri Crispo e ri Gallo. Shahekuri, ri ish, mankishkowintak kibik che ri ish, shbani kasna parinubi ri in. Hinakot ri in shiman riki kasna, ri era chalashik ri Stefano. Katekuri, mangwetam tchihun winak, che shiman u kasna ri in. Rumar rech, che ri Cristo, mang shinutaktak arech kinyari kasna. Shani arech shinutako arech kimbik ri utslak tzih. Ewari man rukatari rit ambal ritzih, arech man kayatakht kan ri uribbal ri Cristo. Ri utzih ri ribbal, hunchuk tzih chikiwach ri kikisach kip, katekut, chikiwach ri kikol kip, chakawach ri uch, ri ribbal hunujuk apri Dios. Ruman rech chetz ibatalik.
1: Kin kamisah na ri ketamabal ri nim ketamabal, katekuri ri kichomabal ri echomanelab, kin kiak naubik.
0: Hawihek owiri nim retamabal, hawihek owiri choman elalah winak, hawihek owiri hunchik choman pawe uchuleuri, ri Dios, lamang shukohtari moshil pari retamabal we uchuleuri, we uchuleu rumalche pari retamabal, mangshoriktari retamabal, ri Dios, shrah sheu kolri ekohonelap rumal hunchuchzig, ria judiok kaho huntak kutbal. Riyah griego kakahri et amabal. Katekuri, riuh kakakot hun Cristo che shiripas chori ripabal. Riyah judío que tzakrumal weri. Echkiwach rik ohun che kikohonek weri hun moshil chkiwach. Katekut, chkiwach ri esikatalik. Kneba yah judío on yah griego. Wawe areri areri Cristo che uchukapri Dios eret amabal ri Dios. Rumal rech, cheri umoshil ri Dios, are nim retambal chubach ri ketambal ri winak. Eri utakaril ri Dios, are nim uchukab chubach ri kichukab ri winak. Katekuri, ia chalashik, chiwila chichubo ushe. Hachintak shish sikishik, mangek itak cheri nim ketambal chikiwach ri winak. Mangek itak che enimalak tak winak. Mangek itak che shialashik, chikishol winak chenim ki bantakik. Katekut, rimoshil pawe uu chuleu, arewari shirak ri Dios, shuchao, arech ke kishik ri winak nim lahtak kitambal. Ritokaril pawe uu chuleu, arewa shirak ri Dios, shuchao, arech ke kishik ri ko kijukab. Rihun winak che bankot nim u bantakik ri ralashibal, eri winak che ketzale shuwach pawe uu chuleu, arewari shirak ri Dios, shuchao. arech kisach kiwach rinim kibantajik. Arech mank otajun, bakilal lim kril wirib, chuwach ri Dios. Rumal rech are, riish, ishkopari Cristo Jesús. Chiwach riish, shushik retambal ri Dios. Are kasuk il. Are tiosh lach kak asleman. Yare kakiritachim. Arech hachari kubir, ritz ibatalik.
3: Estás escuchando Fe Lo Bíblica, la Biblia en español, inglés.